අද ශනිදාසාදය ආරම්භ කළේ අභිවර්ධන බාලසූරිය ගායනා කළ ගීතයකින්. ගීතය ලිව්වේ ආචාර්ය සුනිල් ආරිරත්න, සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායක. අපට අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ වැරදි පේනවා, අඩුපාඩු පේනවා. ඒත් පොඩ්ඩක් නැවතිල්ල කල්පනා කරලා බැලුවොත්, අපි ගැනම කල්පනා කර බැලුවොත්, අපි කොයිතරම් වැරදි කර තිබෙනවද, අපේ කොයිතරම් අඩුපාඩු තිබෙනවද, අපි සෑම විටම අවංකද, යුක්තිගරුකද, නීතිගරුකද? මෙන්න මේ දේවල් දිහා පොඩ්ඩක් නැවතිල්ල කල්පනා කරලා බලනකොට ඔබටම තේරෙවි ඔබ අතරේ කොයිතරම් අඩුපාඩු තිබෙනවාද කියන එක. අන්නේ අඩුපාඩු ගැන කල්පනා කළා. ඒ අඩුපාඩු සකස් කරගන්නේ කොහොමද? ඒ අඩුපාඩු නැති කරගන්නේ කොහොමද කියන කාරණය ගැන නැවත නැවත හිතා බලන්නට වෙනවා. සමහර විට අපට අපේ අඩුපාඩු නොපෙනෙන්නටත් පුළුවන්. ඒත් ඕනෑම බුද්ධිමත් මිනිහෙකුට තියෙනවා සොයං විවේචනය කියලා එකක්. තමන් ගැනම තමන් ඇති කරගන්නා විවේචනය. සොයං විවේචනය මගින් මම කරපු මේ දේ හරිද, මම මේ කියපු කතාව හරිද කියන එක නැවත කල්පනා කර බලන්නට ඔබට පුළුවන්. ඔබ කළ ක්‍රියාවක් නැවත කිරා මැන බලන්නට ඔබට පුළුවන් නම් ඔබ තමයි දක්ෂයෙක් වන්නේ. ඒ තමයි සොයං විවේචනය. සොයං විවේචනය කරන්නට පුළුවන් මනුස්සයා තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නවා. එපමණක් නෙමෙයි, තමන්ගේ ජීවිතය සමාජයට අවශ්‍ය වන ලෙස, වැඩදායක වන ලෙස සකස් කරගන්නවා. ඒක තමයි සමාජය අපෙන් බලාපොරොත්තු වෙන දේ. කෙනෙක් අපට අපේ වැරදි පෙන්වලා දෙන්නට පෙර අපිම අපේ වැරදි හොයාගෙන, අපිම අපේ වැරදි ගැන කල්පනා කරලා, අපිම අපේ වැරදි හදාගන්නට හදනවා නම් එහෙම මිනිස්සු මේ සමාජයකට රත්තරන් වගේ වටිනවා. නාලක අංජන කුමාරගේ සංගීතයට මේ ගීතය ගායනා කරන්නේ වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරියා.

0: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
1: නොමියන චරිතයක වතකුත ස්වර්ණ පත්ම රුහණ කන්නරත්න ඉදිරිපත් කරයි.

පසුගිය සතියේ ගුවන්ගත වූ ස්වර්ණපද්ම වැඩසටහනින් මා ඔබට පවසමින් සිටියේ අපේ නාට්‍ය කලාවේ උන්නතියට මහඟු දායකත්වයක් දුන් ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවෙක් වූ දයානන්ද ගුණවර්ධනයන් පිළිබඳවත් එතුමන්ගේ නිර්මාණ ගැනත්. අද අපි එතැන් සිට ආරම්භ කරමු. 1967 දී ලස්සන පුවත්පත් සංවිධානය කළ නාට්‍ය උළෙලට එතුමා විකාරයේ ආකාරයේ නම් වූ නාට්‍ය ඉදිරිපත් කළා. 1971 දී නිෂ්පාදනය කළ කබායේ හබේ එතුමාගේ තවත් නාට්‍ය නිෂ්පාදනයක්. නීතිඥ චාල්ස් ඩෑස් මහතාගේ පද්මාවති නාට්‍ය සංස්කරණය කරමින් නව නිෂ්පාදනයක් ලෙස දයානන්ද ගුණවර්ධන වේදිකාවට ගෙනාවේ ලක්ෂ්මන් ජයකුඩි මහතා සමග. එතුමන් ප්‍රථම වරට වාර්තා රංගන ක්‍රමය අත්දැක බැලූ නාට්‍ය තමයි ගජමන් පුවත. ඒ මුල් වරට වේදිකාගත කළේ 1975 ඔක්තෝබර් 14 වෙනිදා. ගජමන් පුවත නාට්‍යයේ ඇලපාත මුදලි සහ කොරනේලියා විසින් ගායනා කරන මේ ගීතය ගායනා කරන්නේ නිස්සංක දිද්දෙනිය සහ රත්මලී ගුණසේකර.

මහජන බැංකුවේ දසවන සංවත්සර වෙනුවෙන් ඔහු බැංකු නාටකය කරා. මධුර ජවනිකා වේදිකා ගත වුණේ 1983දී. 1986දී වේදිකා ගත කළ දයානන්ද ගුණවර්ධනන්ගේ ආනන්ද ජවනිකා නාට්‍ය වෙනුවෙන්, 1987දී පැවැත්වූ රාජ්‍ය නාට්‍ය උඩලේදී එතුමන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණයට සහ හොඳම නාට්‍ය රචනයට හිම සම්මානත්, ඊට අමතරව හොඳම සංගීතය වේදිකා පරිපාලනයට මෙන්ම රංගනයටත් සහතික පත්‍රත් හිමි කරගෙන තිබුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ උපසේවා මූලස්ථානයේ ආරාධනයකට එතුමන් කළ නාට්‍ය මතක භක්ත, ඒ 1990දී එතුමන් අවසන් වරට නිෂ්පාදනය කළ නාට්‍ය වූයේ එයයි. දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය වූයේ බක් මහදීගේ. කුරුළු වැද්ද, රන්සලු, සඳනගේදී සහ වෙසතුරු සිරිත එතුමන්ගේ රංගනය රැගත් චිත්‍රපට කීපයක්. 1960 සිට 1989 දක්වා එතුමන් ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය කර තිබෙනවා. ගුවන්විදුලි ශ්‍රවණ හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ධුරයත් එතුමා දරා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය නිම කරමින් එතුමා විශ්‍රාම ගියා. 1967 සැප්තැම්බර් 28 වෙනිදා එතුමා විවාහ වුණේ අයිරංගනී රණතුංග මිනවේ සමග. මේ දෙපළට පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක් සිටිනවා. සිංහල වේදිකා නාට්‍ය ශාස්ත්‍රයට කෙතරම් සේවය කළත් ඒ දායකත්වයට සරිලන මට්ටමේ ඇගයීමක් එතුමන්ට නොලැබුණු බවයි බොහෝ දෙනාගේ මතය. දයනන්ද ගුණවර්ධනයන් ගීත නිබන්ධකයෙක් බව මා පැවසුවා. එතුමාගේ නාට්‍යවලට රචනා කළ ගීතවලට අමතරව තවත් ගීත රචනා කර තිබෙනවා. වික්ටර් රත්නායකයන් ගායන මේ ගීතයත් රචනා කළේ එතුමායි. සංගීතවත් කළේ ලයනල් අල්ගමයන්.

1993 ජූනි 18 වෙනිදා රාත්‍රියේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී එතුමාට ඇති වූ ආඝාත තත්ත්වයේ මත කොළඹ මහ රෝහලට ඇතුළත් කරන ලදුව ස්නායු ශල්‍ය වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේදී 1993 ජූනි 24 වෙනිදා සවස් යාමේදී එතුමන් අභාව ප්‍රාප්ත වුණා. අද ස්වර්ණ පද්ම අවසන් වන්නේ මේ ගීතයෙන්. 1983 දී වේදිකාගත වුණු මధుර ජවනිකාහි මේ ගීතය ගයමින්ම රංගනයේ දෙන්නේ අනුලා බුලත් සිංහල සමඟ ජැක්සන් ඇන්තනි. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අපි එක්වෙමු.

මට හිතුණා ටිකක් පැරණි නමුත් රසවත් ගීතයකට යොමු වෙන්න. ගීතය ලිව්වේ ලලිත් වසන්ත. ගායනා කරන්නේ සංගීතවත් කර ජයන්ත දිසානායක.

0: හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට
1: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
2: පසුගිය සතියේ පොසොන් පොහේ දිනය පැවැත්වුණා. ශ්‍රී ලාංකික ඇන්ටමීන් පොසොන් පොහේ දිනේ ඉතාම වැදගත් පොහේ දිනයක් කියලා අපි දන්නවා. ක්‍රිස්තුපූර්ව 300 වසරේදී පමණ මිහින්තලාවට මිහිඳු හිමියන් ඇතුළු පිරිස වැඩම කළේ. දඹදිව අශෝක රජුරුවන්ගේ ධර්මදූත සේවාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි උන්වහන්සේ වැඩම කළේ. මිහිඳු හිමියන් ලංකා ගමනේ සිහිපත් කරන ගීතයක් තමයි ඉතා ප්‍රසිද්ධ මිහින්තලාවයි ධම්මමාවයි කියන ගීතේ තමයි අද අපි තෝරගත්තේ. මේ ගීතේ ගායනා කරන්නේ කලාශූරී මොහිදීන් බෙක්. මේ ලස්සන ගීතය ලිව්වේ නිහාල් ලෙල් ජයතිලක, එවැගේම PLP සෝම්පාල මහත්මා තමයි සංගීතය සපේලා තියෙන්නේ. මල් සුගන්ධයේ දම් සුගන්ධයේ කියලා තමයි ආරම්භ කරන්නේ පුංචි දරුවෝ පවා කටපාඩම් මේ ගීතේ. ඊළඟට ආරම්භ වෙනවා මිහින්තලාවයි ධම්මමාවයි ශාන්තනුබුදු නාමයයි. කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසයයි. රත්නමාලී සෑ රජුන් මේ බමුන් පූජා ලබයි. මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි. මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළේ මිහින්තලාවට. උන්වහන්සේ සමග පිරිසක් උන්වහන්සේ සමග පැමිණියා. ඒ නිසා උසස් චින්තනයක් ලංකාවේ ඇති වුණා. මිහිඳු හිමියන්ට දේවානම්පියතිස්ස රජතුමා හමු වෙනකොට මුවෙක් පසුපස ලුහුබැඳ ගියපු වෙලාවක තමයි හමු වුණේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය සભ્યත්වයේ ශ්‍රී ලංකාවේ මිහිඳු හිමියන් දෙසූ දහම නිසා අවිහිංසාවාදී සමාජයක් අපිට ලැබුණා. ඒ වගේම තමයි අපිට වන්දනීය පූජනීයෝ දාගැබ් මුහුදු පරයන වැව් මහා බෞද්ධ සංස්කෘතික උරුමයන් ඒ වගේම සංස්කෘතියක් අපිට එදායින් පසු තමයි උරුම වුණේ. රැල් නගා හෝගා කලන්නේ ජාතිය ජයමානයයි. සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි. දාගැබයි මහා මේකය නිල්වන් ගුවන් ගැබ යා වුණේ ගල් කුලින් සිත්තම් මුණාතුමෙන් සිහිල් කරුණාගුණේ. මේ දිමියන් රහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් පසුව එහි ප්‍රතිඵලයක් විදිහට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශ්‍රීමා බෝධියේ දක්ෂිණ රාගාවත් රැගෙන වැඩම කරපු බව දන්නෝ බෞද්ධ ශාසන ඉතිහාසයේ. ඒ නිසා ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වුණා. ඒ විතරක් නෙවෙයි මිහිඳු හිමියන් සමග පැමිණි 18 කුලයක පිරිස අපි අමතක කළ යුතු නැහැ. අපේ රටේ අක්ෂර කලාව, කලා ශිල්ප, ගෘහ නිර්මාණ මේ හැම දෙයක්ම දියුණුනේ ඇති උනේ ඒ ආගමනය නිසා. ඉතින් ඒ නිසා තමයි ලස්සන වැව් තටාක බිහි වුණේ. ඒ වගේම අහස උසට චෛත්‍ය බිහි වුණේ. ඒ වගේම තමයි ලස්සන බුදුරුව මතුනේ ගල් කැටයම් වලින් මේ කලා ශිල්ප නිසා අපිට උරුම වුණේ. මහරජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ. මේ උතුම් දහමින් හම මස් ලී පවා විස්කම් කළේ. ධීර වීරයි පූජනීයයි නෑනි මක් ගුණ ගායනේ සිව් මහා දිවිදුන් රකිවි මේ අපේ බුදු ශාසනේ. ඒ කාලේ හිටපු රජදරුවෝ මේ බුද්ධ ශාසනේ එදා ඉඳලා අද දක්වාම තම පණමින් ආරක්ෂා කළා. ඒ වගේම ගෞරව කළා. ඒ බුදු දහමෙන් පෝෂණය වුණා. ඒ පෝෂණය වෙච්ච සමාජයක් අපිට බිහි වෙලා තියෙන්නේ. ගුණගරුක සමාජයක්. ශ්‍රී ලංකාද්වීපයේ බුදු සසුන ආරක්ෂා කරන්නේ සතරවරම් රජදරුවන්. එවැනි දහමකට උරුමකම් ලැබීමට ශ්‍රී ලාංකික අපි වාසනාවන්තයි කියලා අපිට හිතෙන්නේ.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: අද මගේ සටහන ඓතිහාසික වටිනාකමක් සහ සෞන්දර්ය පිරුණු ප්‍රේමයේ සංකේතයක් ලෙසට සැලකෙන ටජ් මහල පිළිබඳව. නූතන ලෝකයේ පුදුමහතෙන් එකක් ලෙස සැලකෙන ටජ් මහල ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ආග්‍රා නගරයේ පිහිටා ඇති සුහොන් ගැබක් ලෙස තැන වූ කිරිගරුණ මන්දිරයක්. මෙය ෂාජහාන් නම් මොගල් අධිරාජයා විසින් තම දේවිය වූ මුම්තාජ් මහල් සිහිවීම පිණිස ඉදිකරන ලද ආදරයේ සංකේතයක්. 1631 මොගල් අධිරාජයාගේ තෙවන දේවිය වන මුම්තාස් දේවිය ඔවුන්ගේ 14 දරුවාගේ උපත සිදුවන අතරතුර මරණයට පත්වෙනවා. මේ පිළිබඳව බලවත් කම්පාවට පත්වුණු අධිරාජ්‍යා ටජ්මහල කරවූ බව වංශ කතාවල සඳහන් වෙනවා. කිරිගරුණ බුබුලාකාර කොත සහිත සුහුන් ගැබ මෙහි ප්‍රධාන අංගය වූවත් ටජ්මහල යනු ගොඩනැගිලි සංකීර්ණයක්. මෙහි ඉදිකිරීම 1632 පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන්ගෙන් සමන්විත 22,000 පමණ පිරිසකගෙන්ද අලි ඇතුන් 1,000 පමණකගේ දායකත්වයෙන් 1653 පමණ ඉදිකිරීම් අවසන් වෙනවා. මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 ඉදිකර නිමකර ඇති අතර පරිවාර ගොඩනැගිලි එයින් වසර 5කට පමණ පසු ඉදිකර ඇත. ප්‍රධාන කුටීරයේ ෂාජහාන් රජුගේ සහ මුම්තාස් දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටා තිබෙනවා. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්. මේ මන්දිර සංකීර්ණය තුන් දිශාවකින් රතු වැලි ගලින් නිම වූ බිත්ති වලින් වටවී ඇති අතර නදිය දෙසට මුහුණලා ඇති දිශාව විවෘතව පවතිනවා. මේ බිත්ති වලින් පිටත තවත් සොහොන් ගැබ් පිහිටා තිබෙනවා. ඒ අතර ෂාජහාන් රජුගේ අනික් දේවියන්ගේ සහ මුම්තාජ් දේවියගේ වැඩකරුගේ ප්‍රධාන සුහුණ වෙනවා. මේවා රතු වැලි ගලින් නිමවී අතර සාපේක්ෂව කුඩා සොහොන් ගැබ් වෙනවා. ටජ්මහල ඉදිකිරීමේදී අධිරාජ්‍යයාගේ මග පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුම කටයුතු කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී උස්තාද් අහමර් ලහෞරි විශේෂ වෙනවා. මේ ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පීය කලාවේ ආභරණය ලෙස හඳුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලාකෘතියක් ලෙස සලකනු ලබනවා. පර්සියන්, තුර්කි සහ ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පියන්ගේ සංකලනයක් වූ මෙය මොගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්වෙනවා. 1983 ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වෙනවා. ටජ්මහල යන්නෙහි තේරුම ඔටුනු මාලිගය යන්නයි. ශුද්ධ කුරාණයේ පාඨ මේ සුහුන් ගැබෙහි පිටත කැටයම් කර තිබෙනවා. ටජ්මහල සැකසීම සඳහා ඉන්දියාව, ඉරානය, තුර්කිය සහ යුරෝපයේ කම්කරුවන් සහ කලාශිල්පීන් දායක වී තිබෙනවා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එවාගේම මේ ටජ්මහල ලෝකයේ ඉදිකළ විල අධිකතම සොහොන් ගැබ ලෙසත් හැඳින්වෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සාදා තිබෙන්නේ කිරිගරුඬ භාවිතා කරමින්. ඉතාමත් වටිනා සහ දුර්ලභ පාෂාණ වර්ග රැසක් සොහොන් ගැබ අලංකාර කිරීම සඳහා භාවිතා කර තිබෙනවා. ඒ චීනය, තිබ්බත, ශ්‍රී ලංකාව සහ අරාබිය යන රටවලින් ගෙන්වන ලද පාෂාණ වීමත් විශේෂත්වයක් වෙනවා.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ගීතය ගායනා කරන්නේ ලලින්ද රණවීර.

0: ಜೀವಿತ ಎಟ. ಆದರೆ ನುವನ್ ಸಮರ್ಪತಿ ಸಮಗೆ
1: මෙල්බර්න් නගරේ ජීවත් වෙන අපිට අපේ සත්‍යාන්තයන් වලදී විවිධ මාදලියේ ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එයින් ප්‍රධාන තැනක් ගන්නවා සංගීත ප්‍රසංග, වේදිකා නාට්‍ය, චිත්‍රපටි සහ නර්තන ප්‍රසංග. පසුගිය කාලයේ පුරාවට පැවති ඉතාම සාර්ථක වූ ප්‍රසංග නරඹන විට අපිට හිතෙන්නේ ඒ ශිල්පීන් බොහොම පහසුවෙන්, බොහොම විනෝදයෙන්, වැඩි ආයාසකින් තොරව බොහොම අපූර්වට ඉදිරිපත් කිරීම කරන බවයි. හැබැයි ඒ ප්‍රසංගයට සති කිහිපයකට කලින්, සමහර ඒවාට මාස කිහිපයකට කලින් පුහුණු වීමකට ඔබට සම්බන්ධන ලැබුණා නම් ඔබට තේරේවි මේ ශිල්පීන් ඒ සංගීත ප්‍රසංගයක් නම් එකම ගීතය කී වතාවක් නම් නතර කරමින් පුහුණු වීම කරනවද කියලා. එය නර්තන ප්‍රසංගයක් නම් එකම නැටුම කී වතාවක් නම් නැවත නැවතත් උන් පුහුණු වෙනවද කියලා. ඒ නාට්‍යයක් නම් පිටපතේ සිට වේදිකාවට නාට්‍ය ගෙනෙන මොහොත දක්වා කොයිතරම් නම් වාරයක් ඔවුන් එකම දෙබස, එකම චරිතය, එකම රංගනය කී වතාවක් නම් නැවත නැවතත් පුහුණු වෙනවද කියලා. මේක හරියට විලෙහි පිහිනන හංසය දිහා බලන් ඉන්නවා වගේ. උඩින්නම් බලනකොට හංසය බොහොම අපූර්වට, වැඩි ආයාසයකින් තොරව බොහොම ලස්සනට පිහිනන බවයි පේන්නේ. හැබැයි වතුර යටට ඔළුව දාලා බලන්න පුළුවන් නම් ඔබට පෙනේවි ඒ සමබරතාවයේ තියාගන්න මේ හංසයා නොකඩවා, නොනවත්වා උගේ පාද දෙකෙන් කොයිතරම් ආයාසයක් ගන්නවද කියලා. මේ දෙක නම් එකිනෙකට වෙනස් වූ උදාහරණ දෙකක් තමයි. හැබැයි මේ දෙකෙන්ම කියවෙනවා ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වුණු, දැනටත් සාර්ථකව දේවල් ළඟා කර ගනිමින් ඉන්න අයගේ සාර්ථකත්වයේ සැඟවුණු රහසක්. ඒ තමයි කැපවීම හා නොකඩවා කරන උත්සාහය. කැපවීම හා නොකඩවා කරන උත්සාහය. ඔබට සුබ දවසක්.

ඔබගේ ගීතය හැටියට අද අපි තෝරාගත්ත ගීතය මුලින් ගායනා කළේ සුනිල් එදිරිසිංහ, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ ගීතයම මෙයට අවුරුදු 9කට පෙර මහීෂගමගේ ධනුෂගමගේ කියන අපූරු දක්ෂ තරුණයන් දෙන්නා වාදනය කර ගායනා කළා. ඒ ගීතය තමයි අද ඔබ මේ රස විඳින්නට යන්නේ.

0: अनंत विश्वय सिसारा शनिदा सादय
1: වස දෙස ඇස අද අපට ඉතුරුලා තියෙන ඉතා කෙටි කාලයක් තුළ කෙටි සිංහල යෙදුමක් ගැන ඔබේ අවධානය යොමු කරන්නටයි මේ උත්සාහය. දක්ෂ තරුණියන් දැක්කාම සමහර විට අපි කියනවා ඒ තරුණයා ඉන්නේ භද්‍ර යෞවනයේ කියලා. භද්‍ර කියන්නේ බුධග්‍රහයාට. සාහිත්‍යයේදී බුධග්‍රහයා හැඳින්වෙන්නේ නැත්තම් සැලකෙන්නේ බොහොම පිරිසිදු, සුන්දර, ප්‍රියමනාප, බුද්ධිමත්, ක්‍රියාශීලී, මිත්‍රශීලී ග්‍රහයෙක් හැටියට. ඉතින් භද්‍ර යෞවනය කියන්නේ බොහොම ක්‍රියාශීලී, ප්‍රියමනාප, දක්ෂකම් තියෙන, සෞභාග්‍යමත්, කරුණාවන්ත, ප්‍රසන්න යුගයකට. එහෙම දක්ෂතා තියෙන තරුණියන් හඳුන්වන්නට අපි කියනවා ඔවුන් භද්‍ර යෞවනයේ ඉන්නවාය කියලා. මේ කියමන මතක තබා ගන්න.
2: වස දෙස ඇස

0: අම්මෝ යාන්තම් ඇති. අද උඹ වැඩට ආවද? බලපන් පොසොන් එකට කියලා නිවාඩු අරගෙන උඹ සතියක්ම වැඩට ආවේ නැහනේ. මුදලාලිට හොඳටම මලපැලලා ඉන්නේ.
1: මේකනේ මචං, උඹලට කියන්න මෙහෙට වෙසක් වගේ තමයි අපේ ගම පැත්තට පොසොන්නේ. ගියාම එන්න හිතෙන්නේ නැහැ.
0: එතකොට උඹ මෙහෙන් අර බෝතල්ලේම අරගෙන ගියේ? නිකන් තියන්න වෙන්න ඇති. ගිහිල්ලා හොඳට පාටි දාන්න ඇති. මට උඹේ මූණෙන්ම පේනවනේ උඹ කරපු වැඩ ටික. නැද්ද මේ බලහන් ඇස් දෙකේ හැටි? ගොරක ගෙඩි දෙක වගේ.
1: ඔව් ඔව්. නැතුව නැතුව. ඒක නෙමෙයි මචං, උඹට කියන්න මට පන්සලේ දායක සභාව වෙන්න කියලා තිබුණානේ.
0: ඈ, ඒ මොකටද? උඹට සිල් ගන්නවද්ද?
1: ලොකු හාමුදුරුවෝයි දායක සභාවයි එකතු වෙලා මට ආරාධනාවක් කළානේ මචං.
0: මට තේරෙන්නේ නැහැ මොනවද උඹ මේ කියන්නේ.
1: උඹ දන්නවද, මගේ මේ අහිංසක පෙනුම දැකලා මට පොසොන් නාට්‍යයක මුවර් රඟපාන කතා කළානේ මචං.
2: චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ, පිටපත ගාමිණී පැලැඳ. සමුගෙන යන්නටයි මේ සූදානම. මේ සතියත් සතුටින් ගවන්න. හැමදාකම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ජීවිතයේ අඳුරු තැන් අමතක කර දමන්න. ජීවිතයේ රසවත් තැන් මතක් කරගන්න. ඉතින් අදත් ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ.